අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. අදත් සුපුරුදු පරිදි දකුණු ඔස්ට්‍රේලියාවේ සිංහල විකාශන සේවය මගින් සාඩම්බරයෙන් ඔබේ ඉදිරිපත් කරන ඇඩ්ලේඩ් හි ඔබේ මහඬ ඇඩිලේඩ් ලක්හඬ ගුවන් නුදුලි වැඩසටහන තුළින් බත් සමග පුරා හෝරාවක් ගත කිරීමටයි මේ සූදානම. රේඩියෝ ඇඩ්ලේඩ් 101.5 FM තරංගමාලා ඔස්සේ හා අන්තර්ජාලයෙන් අප සමග සම්බන්ධ වී සිටින ඔබ සුළු දෙනාම ඉතාමත් ලෙඟටකමෙන් පිළිගන්නවා. ඉතින් අද ඔක්තෝම්බර් මාසේ 11 වැනි ඉරුදින සුපුරුදු පරිදි වැඩසටහනත් සමග ඔබේ තෙන මම ඔබේ හිතවත් නයන් පෙරේරා. ඉතින් අදත් වෙන්ද වගේම ඔබට සුපුරුදු වැඩසටහන් මාලාවත් එක්කාසු කරගෙනයි මේ හෝරාව ගත කිරීමට සූදානම් වෙන්නේ. හොඳයි, එසේනම් රැඳී සිටින්න ඇඩිලේඩ් ලක්හඬ ගුවන් විදුලි වැඩසටහනත් සමග.

ඇඩිලේඩ් ලක්හඬ සතිපතා ඔබ වෙත තිළිණ කරන සදහම් සිතුවිලි මාලාවේ අද දවසේ සදහම් සිතුවිල්ල ඔබ වෙත ගෙනීමටයි මේ සූදානම. විශේෂයෙන්ම පසුගිය දාටේ දුන බිනර පොය නිමිති කරගෙන අද දවසේ ඔබ වෙත ගෙනෙන මෙම සදහම් සිතුවිල්ල පවත්වනු ලබන්නේ වෙනවත්තේ රතන ජෝති නායක ස්වාමින්වහන්සේ විසිනි.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත, අද බින්නටපුර පසළොස්වක් පොහොය සුවිශේෂී කාරණාවක් සිද්ධ වෙච්ච දවසක්. අද කාන්තා සමාජයේට පැවිදි වීමේ වාග්ය උදා වුණු පින්බර දවසාද. මහ ප්‍රජාපති ගෞතමිය ප්‍රධානව 500ක් රාජකීය කාන්තාවෝ රාජාභරණ ඉවත්කොට කසාවත් පොරවා පැවිද්ද ඉල්ලා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණියා. කාන්තා පැවිද්ද ප්‍රතික්ෂේප කළා බුදු හාමුදුරුවෝ. අනද හාමුදුරුව ඊට මැදිහත් වුණා. උන්වහන්සේ පැවිදිවීමේ භාග්‍යය කාන්තා පක්ෂයටද ලබා දෙන්නට කටයුතු කළා. බුදුපියාණන් වහන්සේ වදාළේ, අෂ්ටගරු ධර්ම පිළිපදිනව නම් එයම කාන්තාවට පැවිදි මහණ උපසම්පදාව ලැබෙන බවයි. උපසම්පදාවෙන් සියවසක් ඉක්ම ගිය භික්ෂුණිය එදවසම උපසපන් වූ ස්වාමීන් වහන්සේට වන්දනා කළ යුතුයි. භික්ෂූන් නැති පෙදෙස්වල වස් වැසිය නොහැකි. අඩමසක් පාසා මෙහෙණක විසින් භික්ෂු සංඝයාගෙන් පොහොය විචාල යුතුයි. අවවාද දීමට පැමිණීමද බලාපොරොත්තු වෙන්න ඕනේ. වස් අවසානයේ භික්ෂු භික්ෂුණී උභය සංඝයා ඉදිරියේ පවහරණය කළ යුතු වෙනවා. ගරු ඇවතකට පැමිණි මෙහෙණක විසින් ඔබතුව සංඝයා කෙරෙහි අඩමසක් මානත් පිළිය යුතු වෙනවා. අවුරුද්දක් පුහුණු වෙමින් ශික්ෂා මානාවත්ව සිට පසුව ඔබතුව සංඝයාගෙන් උපසම්පදාව ලැබිය යුතු වෙනවා. තවර කරුණකදී වුවද භික්ෂුවකට ආක්‍රෝෂ පරිභව නොකළ යුතුයි. මෙහෙණින් භික්ෂූන්ට අවවාද නොකළ යුතුයි. මෙහෙණින් වහන්සේට භික්ෂුවමයි අවවාද කළ යුතුයි. මේ කරුණු අටපිළිබඳව සෑම භික්ෂුණියක්ම අවධානය කළ යුතු වෙනවා. ඒ පැවිදි වීමේ භාග්‍ය ලැබදුන්නු මොහොතේ සිට දාස සංඛ්‍යාත, ලක්ෂ සංඛ්‍යාත, කෝටි සංඛ්‍යාත කාන්තා පිරිසකට සදා විමුක්තිය ලැබුණා. ඒ නිසා සම්බුදු සසුනත් බැබළුණා. නූතනේත් අපේ භික්ෂුණීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා අපිට දකින්ට ලැබෙනවා. ඒ කවුරුත් ශාසන මාමකත්වයෙන් කටයුතු කරන්න ඕනේ. අපේ ජීවිතයේ දෙලව ජය ගැනීමටයි අපි කාගෙත් අපේක්ෂාව. අදවන් පොහෝ දවසක හොඳින් හැම කෙනෙක්ම, කාන්තාවෝ, ගිහි පැවිදි, හැම කෙනෙක්ම, භික්ෂු භික්ෂුණී සියල්ලෝ තුනුරුවන් කෙරේ පැහැදිමින්, ත්‍රිවිධ පින්කම්වල යෙදෙමින්, කුසල් දහම් වඩමින් මේ ජීවිතය ආලෝකමත් කරගන්නට අධිෂ්ඨාන ගන්න. ඔබට තෙරුවන් සරණයි.

0: බලශක්තිය වෙළඳ පොල තුළ ශක්තිමත් රාජ්‍යපංගුවක් පවත්වා ගනිමින් ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම රජය අපේක්ෂාව බවත් එය ඉටු කිරීමේදී පසුගිය දවසරක තුළ සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බවත් ජනාධිපති අමරකුමාර දිසානායක මහතා පවසනවා. මේ වන විට ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් සහ ජනතාවට බරක් නොවන බලශක්තිය වෙළඳ පොලක් ගොඩනැගෙමින් තිබෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පසුගියදා ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාවට අයත් නව තෙල් ටැංකිය ගබඩා පද්ධති දෙකක ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් බලශක්ති ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ රජයේ ජාතික ඉලක්කයට සමගාමීව ගුවන් ඉන්ධන සැපයුම් ආරක්ෂාව තහවුරු කිරීම, සැපයුම් පිරිවැය අවම කිරීම සහ අනාගත ගුවන් ඉන්ධන ඉල්ලුම සඳහා අවශ්‍ය ධාරිතාව සැපයීම වෙනුවෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. එම උත්සව අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
1: මේ පළවෙනිදා අපි ඩීසල් වැඩි කර යුතු තිබුණා, තෙල් සංස්ථාවේ දත්ත

0: ඉලින 41ක් වෙන් කරා. ඒ අනුව අපි මේ පළවෙනි ද රුපියල් 80කින් ඩීසල් වැඩි කරන්න තිබුණා නම් අපි රුපියල් 10කින් වැඩි කරලා රුපියල් 76ක බර භාණ්ඩාගාරේ දරාගත්තා. අපි නිශ්චිත තැනක ඉන්නවා පිරිවැයට 90 මිල ගලප්පන්න ඕන. තෙල් සංස්ථාව තෙල් ආනයනය කරලා අවසන් පෙට්‍රල් සෙඩ් එකට එනකොට තෙල් සඳහා කොච්චර පිරිවැයක් යනවද ඒ පිරිවැයට විකුණන්න ඕන. පිරිවැයට අඩුවෙන් දෙන්න ආණ්ඩු තීන්දුවක් ගන්නව නම් ඒ ගැප් එක ආණ්ඩුව පුරවන්න ඕන. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. හැබැයි ඔයගොල්ලන්ගේ වගකීම තමයි පිරිවැයට අඩුවෙන් අපි කොහොමද දෙන්නේ. අන්න ඒදි වැදගත් තෙල් සංස්ථාව බැඳුණු තවත් ආර්ථික මෙවලම් ගණනාවක් තිබෙනවා. එකක් අපිට නැව්වලට තෙල් සැපයීම. ඊළඟම ජෙට්ටේ වන් අපි ගුවන් යාන සඳහා ඉන්ධන සැපයීම. මම හිතන්නේ මේ අවුරුද්දේ මේ වන විට ගුවන් යාන සඳහා ඉන්ධන සැපයලා ඩොලර් මිලියන 384ක් උපයාගෙන තිබෙන එක වැදගත් බිස් ව්‍යාපාරයක්. අලුත් එයාලයින් ගණනාවක් අද කටුනායක ගුවන් තොටුපළ කේන්ද්‍ර කරගෙන ඉන්න පටන් ගන්න තියෙනවා. මගින් මිලියන 10ක් ගුවන් තොටුපළ හරහා හැසිරීමට අපි අපේක්ෂා කරනවා. එහෙනම් ගුවන් යාන ප්‍රමාණය වැඩි වෙනවා. එතන ඉතාමත් හොඳ මාකට් එකක් ඇති. එහෙමනම් තවදුරටත් බෞසර් වලින් ගෙනියලා හරියන්නේ නැහැ. එහෙනම් දැන් අපිට නල පද්ධතියක් අවශ්‍යයි. ඒ නිසා අද ඒ නල පද්ධතිය සඳහා අපි මුල් ගල තිබලා තියෙනවා. මේක එතකොට අපි හිතන එහෙන් අපි උපයා ගන්න ආදාය අපිට පුළුවන් යම් ප්‍රමාණයකට පහළ ඉන්න අයට යම් ඉන්ධන සහනාවක් ලබා දෙන්න. නමුත් අපිට එහෙම තෝරා බේරා ගැනීම සඳහා යාන්ත්‍රණයක් නැහැ. දැන් අපි ඩීසල් වලට ඉන්ධන සහනාධාරය ලබා දුන්නාම වැඩිම ඉන්ධන පිච්චෙන්නේ ලොකුම වාහනේ. දැන් ලොකුම වාහනේ පාවිච්චි කරන ගණනට වැඩිම සහනාධාරයක් හම්බ වෙනවා. සාධාරණනේ. පොදු ප්‍රවාහන සේවයට එකට පමණක් අපි සහනාධාරයක් ලබා දෙන්නේ කොහොමද? යාත්‍රා වලට එකට සඳහා පමණක් අපි සහනාධාරයක් ලබා දෙන්නේ කොහොමද? මේ මාස තුනේ මෙහෙම මේ යමු. නමුත් ඉදිරියේදී අපි කොහොමද කල්පනා කරනවා ආර්ථිකයේ වැදගත් අවස්ථා වලට ජනතාවට බරක් ඇති නොවන ආකාරයෙන් මේ ඉන්ධන සහනාධාරය ක්‍රමවත් කරන්න.
1: මේ අතර රජයේ විසින් පසුගිය දා ලබා දුන් ඉන්ධන සහනාධාරය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සීබී රත්නායක සහ සමග ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහ්මාන් මහතා මෙලෙස අදහස් පළ කළා.
2: ඒ වෙලාවේ ජනතාවට කිව්වනේ බොරුවෙන් නැවෙන් බාන මිලට දෙනවා කියලා. දැන් නැවෙන් බාන මිලටද මේ දෙන්නේ? ඉන්ධන විතරක් නෙවෙයි, අද ආර්ථික උද්ධමනය 8.7යි. මහා බැංකුවේ අධිපති කියනවා මේක ඊට පල්ලෙහාට දාන්න බෑ කියලා. ඒකෝ අනාගතය අපි මොකද්ද කරන්න යන්නේ කියන එක නිකන් හිතලා බලන්න.
3: එහෙමනම් අපිට පේන තියෙන්නේ දැන් මේ රුපියල් මිලියන 4100 කැබිනට් එකේ අනුමත කරපු මේ සහනය ගියේ ඉන්දියානු සමාගම් වලටයි චීන සමාගම් වලටයි තමයි ගියේ. මොකද සහනය සාමාන්‍ය මහජනතාවට ආවේ නැහැනේ. සහනයක් දෙනවා කියලා කියන්නේ මිනිහ මිල අඩු වෙන්න ඕනේ. සහන දෙනවායි කියලා මිල වැඩි වෙන්න විදියක් නැහැනේ. මේ අලුත් සිස්ටම් එක මං හිතන්නේ මේ ආණ්ඩුව හොයාගත්තේ ඒක. මාස 3කට කලින් ගත්ත ස්ටොක් එකේ තමයි මේ වැඩි කරේ. ඒකට එහෙම වැඩි කරන්න අවශ්‍යතාවයක් තියෙනවද? දැනට 150ක බදු එකතු කරනවා ඩීසල් වලින් උයි පෙට්‍රල් වලින් උයි ගොඩබාන මිලෙන්. හරි ඒ 150 බදු අයින් කරන්න. එතකොට ජනතාවට සහනයක් ලබා ගන්න පුළුවන්. දැන් ඒ බද්ද අයින් කරා නම් ආණ්ඩුවට මේ රුපියල් මිලියන 4100ක් මේ කැබිනට් එකේ වෙන් කරන්න ඕනේ නැහැ සහන දෙන්න.
1: මේ පස්සේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා මාස 8ක කාලය තුල ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 4072.1ක් වැය කර ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුව පවසනවා. මහා බැංකුව නිකුත් කළ වාර්තාවකට අනුව එය 2025 වසරේ එම කාලයට සාපේක්ෂව 61.6ක වැඩිවීමක්. පසුගිය 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා කාලයේ ඉන්ධන ආනයනය සඳහා වැය වී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2526.6ක් වනවා. ඒ අනුව මහා බැංකුව දත්ත මත ගණනය කිරීමේදී මේ වසරේම කාලයේ ඉන්ධන ආනයන වියදම් පසුගිය වසරට වඩා ඇමරිකානු ඩොලර් මිලියන 1551.5කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අතර 2026 අගෝස්තු මාසයේ පමණක් ඉන්ධන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 450.6ක් වැය වී ඇති අතර එය 2025 අගෝස්තු මාසයට සාපේක්ෂව 76.5ක වැඩිවීමක්. 2027 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කිටුම්පත දෙබල බර කියවීම හෙවත් අයවැය කතාව ලබන නොවැම්බර් 12 වෙනිදා සිදු කිරීමටත් නොවැම්බර් 13 වෙනිදා සිට දෙසැම්බර් 14 වෙනිදා දක්වා අයවැය විවාදයේ පැවැත්වීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේදී තීරණය වී තිබෙනවා. කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේදී මෙම අනුමැතිය හිමි වූ බවයි වාර්තා වන්නේ. එය අනුව විසර්ජන පනත් කිටුම්පත පළමුවර කියවීම සඳහා ඔක්තෝබර් 7 වෙනිදා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එමෙන්ම මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 12 වන බ්‍රහස්පතින්දා අයවැය කතාව හෙවත් අයවැය දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේදී සිදු කෙරෙනවා. අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මාස 13 වෙනිදා සිට නොවැම්බර් මාස 20 වෙනිදා දක්වා දින 7ක් පැවැත්වීමට නියමිතයි. දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 20 වෙනිදා පසුර 6ට පැවැත්වීමට තීරණය කර තිබෙනවා. අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මාස 21 වෙනිදා සිට දෙසැම්බර් මාස 14 වෙනිදා දක්වා දින 14ක් ඉන්පසු පැවැත්වෙනවා. අයවැය දෙවන වර කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් මාස 14 වෙනිදා පසුර 6ට පැවැත්වීමට නියමිතයි. කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර එළඹී කාර්ය මණ්ඩල මට්ටමේ එකගතාව සඳහා විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවීම ප්‍රධාන කොන්දේසි දෙකක් මත තීරණය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ඒ අනුව මුදල් අමාත්‍යවරයා විසින් අරමුදලේ වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව 2027 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ විදේශ ණය ප්‍රතිසංස්කරණයට අදාළ මූල්‍ය සහතික කිරීම සමඟ

0: ආරංචිනිය සාර්ථක වවසන් කිරීම එම පූර්වකොන්දේසි වනවා. විධායක මණ්ඩලයේ මෙම නිල අනුමැතිය හිමිවීමෙන් පසුව විස්තර අරමුදල් පහසුකම යටතේ 7 වන වාරිකයේ ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 345ක පමණ මූල්‍ය පහසුකමක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවනවා. ශ්‍රී ලංකා රාජ්‍ය තීන්දුව తీරන ගනු ලබන්නේ රටේ ස්වයංභාවය සහ අනන්‍යතාවය සුරකිමින් බවත් ඕනෑම මානුෂීය අවශ්‍යතාවයකදී සුදුසු පරිදි මැදිහත් වීමට රාජ්‍ය සූදානම් බවත් විදේශ කඩක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ මුහුදු සීමා වාසන්නේ නවතා ඇති ඉරාන නෞකා සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරමින් පසුගියදා පැවති උත්සවයක් අතරතුර අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා වාසන ජාත්‍යන්තර මුහුදේ නෞකා 47ක් පමණ නවතා ඇති අතර ඒවා මෑතකදී පැමිණි ඒවා නොව දීර්ඝ කාලයක සිට අදාළ ජාත්‍යන්තර මුහුදු සීමාවේ පවතින නෞකා බවද අමාත්‍යවරයා කියා සිටියා. එමෙන්ම අදාළ නෞකාවලට ආහාර හෝ ජලය සැපීම වළක්වන ලෙස ඇමරිකාව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බවට පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ශ්‍රී ලංකා රාජ්‍යයට එවැනි කිසිදු බලපෑමක් මැදිහත් වීමක් හෝ දැනුම් දීමක් සිදු කර නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.
1: මෑතකදී ආන්දෝලනයකට ඇති වෙලා තියෙනවා අපේ රට ආශ්‍රිතව නැව් මේ වෙනකොට ආසන්න වශයෙන් නැව් 47කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මුහුදු සැතැම්බර් 12 සීමාවෙන් ඔබෙන් තමයි ඒ නැව් 47ම තියෙන්නේ. නැව් 47ෙන් නැව් 19ක වගේ ප්‍රමාණයක් ඉරාන නැව් ප්‍රමාණයක් තියෙනවා. ඒ ඉරාන නැව් අද ඊයේ නෙමෙයි දැන් ගොඩක් කලින් ඉඳලා ওই මුහුදු සීමාවේ තියෙනවා. ඒ නැව් වලට ආහාර හෝ ජලය සපයන්න ඇමරිකාවේ පා කිව්වා කියලා කතාවක් යනවා. අප්‍රිකාව අපිට බලපෑම් කරා කියලා. එහෙම එකක් කොහෙත්ම නැහැ. කිසිදු ආකාරයකින් ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ අපේ ආණ්ඩුවට එහෙම දැනුම් දීමක් හෝ මැදිහත් වීමක් හෝ බලපෑමක් කරලත් නැහැ. එහෙම දැනුම් දීමක් කරලත් නැහැ. ඒ නිසා එහෙම එකක් නැහැ. ද ලොකුවට ප්‍රවෘත්ති හදනවා මේ දවස්වල බලපෑමට අහුවෙලා මේක රටේ ස්ථාවරත්වේ නැහැ කියලා සම්පූර්ණ වැරදි අදහසක්. එහෙම කිසිදු බලපෑමක් ඇති වෙලත් නැහැ. බලපෑමකට ලංකාව යට වෙන්නෙත් නැහැ. අපේ ස්වාධීනත්වය, අපේ අනන්‍යතාවය, අපේ ඒ රටේ තියෙන ස්වෛරත්වය ආරක්ෂා කරමින් තමයි අපි සියලුම තීන්දුව తీරන ගන්න. ඒ වගේම ඔබ දන්නවා මානුෂීය හේතුන් මත අවශ්‍යතාවයක් ඇති වුණොත් ඒ අපි අවශ්‍ය කරන මැදිහත් වීම කරනවා.
0: අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩවත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉදිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභිහාචනාධිකරණය පසුගියදා නියෝග කළා. අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරින්ට නිකුත් කර තිබූ ඥානසාර හිමියන්ව බන්ධනාගාර නිලධාරීන් විසින් අභිහාචනාධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා. එෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල ඥානසාර හිමියන්ට පනවන දඬුවමේ ඉදිරි කාලයේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ප්‍රයාවිත නියෝග කළා. අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්දු නිකුත් කර සිටි ඥානසාර හිමියන් පසුගියදා ගාල්ල පිටිකල ප්‍රදේශයේ අරණ්‍ය සේනාසනයක වැඩ සිටියේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. ජන අරගල ව්‍යාපාරයේ විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් අතරතුරදී අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 6 දෙනා අපමත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියම කළා. උපත්මන් ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට සහ සීග්‍රයෙන් ඉහළ යන ජීවන වියදමට එරෙහිව පසුගියදා පැවති විරෝධතා පාගමනක් අතරතුර ඔවුන් අත්අඩංගුවට පත් වුණා. ජන අරගල ව්‍යාපාරයේ විසින් සංවිධානය කර තිබූ එම විරෝධතාවයේ අතරතුර අදහස් දක්වූ වසන්ත බුදලිගේ මහතා
2: ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බලයට එනකොට ගැහුවා ලොකු පොත. පොතේ නම තමයි ලස්සන ජීවිතයක් පොරොසත් රටක්. දැන් රටේ ජනතාව බලන් හිටියා අර තටි පොතේ ගහලා තිබුණු වගන්ති එකෙන් එක එකින් එක එකින් එක වෙනකල් බලන් හිටියා නේ තාම නෑ. අවුරුදු දෙකයි බදු ප්‍රතිපත්තියමයි, අවුරුදු දෙකයි ආර්ථික ප්‍රතිපත්තියමයි, අවුරුදු දෙකයි දල්ලිගේ ඔඩොක්කුවේමයි. ප්‍රතිපත්ති ප්‍රකාශය නම් තිබුණේ ආහාරවලට බදු ගහන එක ලැජ්ජයි, ඒ නිසා අයින් කරනවා කිය. ඉගෙන ගන්න දරුවන්ගේ පොත්වලට බදු ගහන එක ලැජ්ජයි, ඒ නිසා අයින් කරනවා කියලා. අපි දැන් අනුරදිසා නායක මහත්තයාගේ කතා ටික නැවත රිවයින් කරලා ඇහුවම අපිට ලැජ්ජයි, අපිට ලැජ්ජයි, අපිට ලැජ්ජයි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි මේක රජයේ මැදිහත් වෙලා පිලිසකර කරගෙන මොනව හරි ව්‍යාපෘතියකට ආයෝජනය කරන්න. අපේ ජනාධිපති මොකෝ කියන්නේ? මෙහෙන් 62ක් තියෙනව එනවයි වයිලා, අරන් ගන්නවයි වයිලා. විපක්ෂයට මේ ප්‍රශ්න වල උත්තර නැහැ. ආණ්ඩුවත් එකයි උනුත් එකයි. උන් දෙකොල්ලම
0: ප්‍රශ්නගත එයාම්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එවක මුදල අමාත්‍යංශ ලේකම් ලෙස කටයුතු කළ ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාකින් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. නිකවැරටිය තුබුල් ප්‍රදේශයේ පිහිටියේ මාතාගේ නිවසේදී පැය 4කට අසන්න කාලයක් මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. යාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයේ අවසන් අධ්‍යයනයේ ප්‍රකාශ සටහන් කර ගැනීමක් ලෙස මෙය සිදු කර ඇති බවයි වාර්තා වනවා.
3: ඉතින් මේ කරුණ තමයි ගෙවුණු සතියට අදාළව වාර්තා කරන්නට තිබෙන්නේ. ඇඩිලෙඩ් ලකඩින් ලබන සතියේ තමුණ බලාපොරොත්තු වෙන අදට සම්බන්ධවා මම නිරෝධකාරීව සම් කොළඹ සිට.
4: සති අන්ත.

0: අවද මේ සූදානම් වෙන්නේ මේ සතිය සඳහා සිතරඳි ගීතය ඔබ සමග බෙදාදා ගැනීමටයි. ඉතින් වෙන්ද වගේම අද දවසෙත් අපහිතවත් විජිත් කුමාර සේනත් මහතා සූදානමෙන් සිටින්නේ මේ සතියේ ඔහු තෝරාගත් සිතරඳි ගීතය අප සමග මේ ආකාරයෙන් බෙදාදා ගැනීමටයි.
1: නයන් නිතර නැසෙන ගීතයක් අද තෝරා ගැනීම. ගීතය රචනා කරේ කේඩිකේ ධර්මවර්ධන, සංගීතවත් කළේ ස්ටැන්ලි පීරිස්, ගායනය කළේ මිල්ටන් මල්ලවආරච්චි.

0: රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක්
1: තියෙනවා. අපි කිසි විටක මේ ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ.
1: රට කරන්න මට බාර දෙන්න.
2: නොදුටු මාණය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්හඬ ගුවන්විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම්ගනේ ලංකාවේ සිට සතිපතා අප සමග දුරකථනය සම්බන්ධන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරිය මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. අයබන් දුමින්ද?
4: අයබන් නයන්.
3: දුමින්ද, ඇත්තටම පහුගිය සතියේ අධිකරණය පැත්ත බැලුවොත් මං හිතන්නේ බොහෝ දේවල් සිදුවන සතියක් හැටියට අපිට දකින්න ලැබුණා. මොනවද අධිකරණයෙන් අපිට ඇත්තටම දකින්න තියෙන විශේෂ තොරතුරු?
4: ප්‍රධාන වශයෙන්ම නයන් ප්‍රධාන මාතෘකාව වුණේ පූජ්‍ය ගලවඩත්තේ ඥානකාර හාමුදුරුවන්ව ගිහි ඇඳුමින් ඇඳවීම සම්බන්ධයෙන් තමයි ප්‍රධාන මාතෘකාව වුණේ. කොහොම වුණත් බන්ධනාගාර නීති අනුව තමයි එය සිදු කර තිබෙන්නේ. කොහොම වුණත් මේ කාරණාව බෞද්ධයින්ට විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාට ටිකක් කනස්සල්ලට හේතු වුණු කාරණාවක් බවට පත් වුණා. ඒ අවසානයේදී තයිනිකායක මහානායක මහින්පන් වහන්සේලා ජනාධිපතිට ලිපියක් ඉදිරිපත් කරා කනගාටුවට ප්‍රකාශිතපත් කළා. ඒ වගේම ජනාධිපතිතුමා මහානායක හාමුදුරුවන්ගේ නියෝජිතයින්ට විශේෂ සාකච්ඡාවකුත් ලබා දීමක් සිදු කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් තත්ත්වය පිළිබඳව කුමන ආකාරයකට කටයුතු කරයිද කළ යුතුද කියන කාරණාව පිළිබඳව හොයලා බලන්න. කොහොම වුණත් නයන් විශේෂයෙන්ම බන්ධනාගාර නීතියට අනුව තිබෙන්නේ බරපතල වැඩ සහිතව හිරදනුවමකට කෙනෙක් නියම වෙලා තිබෙනවා නම් ඔහුට බන්ධනාගාරයෙන් ලබා දෙන ඇඳුම ඇඳීමට කළ යුතුයි කියන කාරණාව තමයි. හැබැයි ලිහිල් හිරදනුවමකදී නම් යම් ආකාරයකදී භික්ෂුන් වහන්සේ නමක් නම් ඔහුට උන්වහන්සේට සිවුර දරා සිටීමට හැකියාවක් තියෙනවා. ඉතින් බන්ධනාගාර දැනට පවතින නීතියට අනුව තමයි බන්ධනාගාර නිලධාරීන් මෙම කටයුත්ත සිද්ධ කරලා තියෙන්නේ. ඒ වගේම ප්‍රධාන වශයෙන් මේ වන විට එවැනි හිරදඩුවම් ලැබපු භික්ෂුන් වහන්සේලා 63 නමක් බන්ධනාගාරය තුල සිටින බව තමයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් සඳහන් කරන්නේ. ඉතින් ඒ 63 දෙනාම බන්ධනාගාරයේ සුදුසු ඇඳුම් තමයි ඇඳගෙන ඉනීමට කටයුතු කළා තියෙන්නේ. කොහොම වුණත් මේ තත්ත්වය සලකා බලා සුදුසු පියවරක් ගැනීමට අර කයිනිකායක විෂුන් වහන්සේලා සමග හමු වෙච්ච වෙලාවේදී ජනාධිපතිවරයා විසින් සඳහන් කරා හාමුදුරනේ මේ කටයුත්ත තනි පුජ්‍යලයකට නීතිය පවතින නීතිය වෙනස් කරන්නට බෑ. එහෙම කරොත් ඒක මගේ නීතියක් බවට පත් වෙනවා. ඉතින් මගේ නීති මම නීති හදන්න නෙවෙයි ඉන්නේ. ඒ අනුව ඒක කරන්නට බෑ. හැබැයි මේ தත්ත්වය සලකලා බලලා ඉදිරියේදී ගත යුතු සුදුසු ක්‍රියාමාර්ග යම් ආකාරයකදී ජම්පරය අඳනවද, එහෙම නැත්නම් වෙනත් ඇඳුමක් අඳනවද, එහෙම නැත්නම් වෙනත් නඩු කටයුත්තකදී පිටතට රැගෙනීමේදී පැරණි දරාගෙන හිටපු සීවරය ඇඳීමට ඉඩ දෙනවද කියලා ඔන්න ඔය කාරණා පිළිබඳව පුළුල්ව සලකලා බලලා විශේෂයෙන්ම බන්ධනාගාර ආඥාපනතේ නීති රෙගුලාසිය ආඥාපනතේ තියෙන නිත්‍ය නියෝග මේ කාලානුරූපීව සමාලෝචනය කිරීමට සහ වර්තමානයේට ගැලපෙන ආගමික සංස්කෘතික නීතිමය පරිපාලන කියන මේ ප්‍රායෝගික අවශ්‍යතාවයන්ට අනුකූල වන පරිදි ඒක යාවත්කාලීන දැනට පවතින රෙගුලාසි යාවත්කාලීන කිරීමට අවශ්‍ය සැලකිල්ලට අරගෙන විශේෂයෙන්ම කමිටුවක් නම් කරනු ලැබුවා. 5 දෙනෙක්ගෙන් යුක්ත කමිටුවක් ජනාධිපතිවරයා නම් කරනු ලැබුවා. ඒ වගේම මේ කමිටුවට කාලයක් ලබා දීලා තිබුණා සති 2ක් ඇතුළත මේ සලකලා බලලා සුදුසු නිර්දේශ ඉදිරිපත් කරන්න. ඉතින් එතනදී බුද්ධ ශාසන සහ ආගමික කටයුතු සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියවන්ති ටීරි රාජ්‍ය පරිපාලන පළාත් සභා පාලන ආයතනයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් ආර් එම් ජී සේනාරත්න බන්ධනාගාර කොමසාරිස් ඒ සී ගජනායක කියන 5 දෙනෙක්ගෙන් යුක්ත කමිටුවක් තමයි මේ සඳහා නිර්දේශ ඉදිරිපත් කරන්නට කටයුතු කළා තියෙන්නේ. ඒ අනුව ඉදිරියේදී යම් යම් ආකාරයකදී සංශෝධන සිදුවිය හැකි බව තමයි වාර්තා වෙන්නේ. ඊළඟ ප්‍රධාන අධිකරණ කටයුතු උනේ නයන් හිටපු ජනාධිපති ආරයා ශිරන්ති රාජපක්ෂ මහත්මියව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්තා. ඒ වගේම ඒ කොළඹ රිග්ග ළමා රෝහලට සීටී ස්කෑන් යන්ත්‍රයක් ලබා දෙන්න ජාතික ත්‍රිකිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10ක් අරගෙන රජයේ මුදල් අරගෙන සිරිලිය ගිණුමේ සිරිලිය සවිය පදනමට අරගෙන ඒක අවභාවිතා කිරීම තමයි එයටෙල් වෙලා තියෙන චෝදනාව බවට පත් වෙලා තියෙන්නේ. කොහොම වුණත් මේ චෝදනාවට අත්අඩංගුවට ගත්තට පස්සේ මේ 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමක් සිදු කළා. කොහොම නම් ශ්‍රීලංකාවේ රාජපක්ෂ මහත්මිය මේ අත්අඩංගුවට ගැනීමට ඉස්සෙල්ලා සිංගප්පූරුවේ රෝහලට ගිහිල්ලා අක්ෂි සැක්කමක් කරගෙන තිබුණා. ඊට පස්සේ නැවතත් බන්ධනාගාරයෙන් අධිකරණයට අනුව කොළඹ පෞද්ගලික රෝහලට ඇයව ඉදිරිපත් කිරීමට නියමිත වෙලා තිබුණා. කොහොම වුණත් බන්ධනාගාරය පෞද්ගලික රෝහලට ඉදිරිපත් කරේ නැහැ. ඇයව ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කරලා ඒ ප්‍රතිකාර අවශ්‍ය ලබා දීලා නැවත බන්ධනාගාරයේ හරහා ගෙනහිල්ලා තියෙනවා. ඒ වගේම මේ ජාතික පිරිවෙන් බැංකුවේ සභාපතිවරයාටත් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට අරගෙන ඔහුව ලක්ෂ 100ක ශරීර අපමත දෙකක් මත නිදහස් කිරීමක් සිදු කළා තියෙනවා. ඒ වගේම ශ්‍රීෂ් ගනුදෙනුවට අදාළව බන්ධනාගාර ගත වෙලා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ජානකී සොයිසා ශ්‍රීවර්ධන කියන දෙදෙනා ලබන 16 වෙනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කළා තියෙනවා නයි.
3: දුමින්දේ වගේම අනිකුත් කාරණා හැටියට අපිට මොනවද දැනගන්න තිබෙන්නේ?
4: කාරණා කීපයක් සඳහන් කරත හැකි. විශේෂයෙන්ම සබරගමු ඔබට මතක ඇති සබරගමු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ දෙක වසරේ නවක වදයට ලක් වෙලා ඒ පීඩනය දරගන්න බැරුව සියදී නසාගෙන මිය යාමට ලක් වෙලා තිබුණා. ඉතින් මේ නවකවාදයේ බලපෑම නිසා කොහොම වුණත් ඒ සිද්ධියට සම්බන්ධයෙන්ම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් 11 දෙනෙක් විශ්වවිද්‍යාලයෙන් නිරපා හැරීමටත් තවත් 3 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමටත් එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය විසින් මේ සතියේදී තීන්දුව කිරීමක් සිදු කරනු ලැබුවා. ඒ වගේම ග්‍රාම නිලධාරීන් 1540කට නව පත්වීම් ලබා දීම ජනාධිපතිවරයා අතින් සිදු කරනු ලැබුවා. ඒ වගේම විවිධ චෝදනා 50ක් සමග කථානායක ජගත් වික්‍රමරත්න මහත්මයාට එරෙහිව විපක්ෂයෙන් නැවත විශ්වාස භංගයක් ගේන්න කටයුතු කළා තියෙනවා. ඒ විශ්වාස භංගය පාර්ලිමේන්තු මහලේකම් වරියට මේ වන විට ලබා දීමක් සිද්ධ කළා තියෙනවා. ඒ වගේම නයින් එක සුබදායක පුවතක් තමයි IMF 7 වෙනි සමාලෝචනය කාර්ය මණ්ඩල එකඟතාවය මේ වන විට ලැබිලා තියෙනවා. ඒ අනුව ඉදිරියේදී ඇමරිකානු ඩොලර් මිලියන 345ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබෙනවා. ඒ වගේම පහුගිය දින කීපයේ ඉන්ධන වල යම් යම් ආකාරයකදී හිඟතාවයක් දක්නට ලැබුණා. විශේෂයෙන්ම දුර පළාත්වල ඉන්ධන පෝලිම් කීපයක් දක්නට ලැබුණා. විශේෂයෙන්ම මේ ඉන්ධන මිල වැඩිවීමත් සමගම අර පෞද්ගලික සමාගම් ඉන්ධන බෙදා හැරීම පොඩ්ඩක් ප්‍රතික්ෂේප කිරීමක් සිදු කරනු ලැබුවා. ඔවුන්ට මොකද ලබා දෙන රුපියල් 70ක ඉන්ධන සහනාධාරයේ ඩීසල් සඳහා ලබා දෙන ඒක මදි කියන කාරණාව සහ ඒ වගේම මේ පෙට්‍රල් වලට සහනාධාරය ලබා නොදීම කියන කාරණාව මත පෞද්ගලික ආයතන සයිනොපෙක් ඒ වගේම IOC වගේ සෙඩ් වල ඉන්ධන හිඟයක් තිබුණා. මේ වන විට ඒක කොළඹ ආශ්‍රිතව නම් තිබුණේ නැහැ. එම මේ හිඟය යම් ආකාරයකදී සමනයකට පත් වෙලා තිබුණා. මේ වන විට යම් ආකාරයකදී යාවත් කාලීන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා නයි.
3: දුමින්ද තම සමග සම්බන්ධයෙන් ලංකාවේ තොරතුරු බෙදා ගැනීම පොදු බොහොම පිසුතුන්ට යනවා. ඉතින් නැවත ලබන සතිය හැමෝම ආයිබෝවන්.

අපෙන් සූදානම් වෙන්නේ ලබන සතිය සඳහා ඇඩිලෙඩ් පුරවරේ කාලගුණ වාර්තාව ඔබේ සමග බෙදා හදා ගැනීමටයි. ඉතින් හෙට දවසේ නම් ඔක්තෝබර් මාසයේ 12 වෙනි සඳුදා උපරිම උෂ්ණත්වය 19යි, අඟහරුවාදා 19යි, බදාදා 20යි, බ්‍රහස්පතින්දා 22යි, සිකුරාදා 24යි, ලබන සතියන්තයේ සෙනසුරාදා නැවතත් උපරිම උෂ්ණත්වය 27ක් හැටියටත්, සතියන්තයේ සෙනස් ඉරිදා දිනේ උපරිම උෂ්ණත්වය 29ක් හැටියටත් සඳහන් කර තිබෙනවා. ඉතින් සාරාංශයක් වශයෙන් ගත්තොත් ලබන සතිය වර්ෂාව රහිත සතියක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම මම හිතන්නේ අපි සඳහන් කළා ගිය සතියේ ඔබ සමග අපේ වැඩසටහන ඔබට සුපුරුදු වැඩසටහන බෙදාගැනීමට නොහැකි වුණා නොඇලැක්වගේ හේතුවක් නිසා. ඉතින් මේ සතියේ ඔබට සුපුරුදු වැඩසටහන් මාලාවත් එක්ක අපිට ඔබ හමුවට එන්නට පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ වගේම ඔබත් සමග ඔබට මතක් කරන්න කැමති තවත් කරුණක් තමයි ඊයේ දවස, ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ 10 වෙනිදා ඔස්ට්‍රේලියාවේ විශේෂයෙන්ම මානසික සුවතා, එහෙම නැත්නම් මෙන්ටල් හෙල්ත් ඩේ එක හැටියට සඳහන් වෙනවා. ඉතින් මම හිතන්නේ ඉතින් ඒක අපි බොහෝ සියලු දෙනාටම ඉතාමත් වැදගත්. අපි බොහෝ විට මේ අපේ ශරීරයේ සුවතාවය පිළිබඳව අපි අවධානය යොමු කළත් අපේ මානසික සුවතාවය පිළිබඳව අපිට අපේ අවධානය යොමු වීම බොහෝ විට අඩු වෙනවා. ඉතින් මම ඔබත් සමග බෙදා හදා ගන්නට හිතුවා විශේෂයෙන්ම මේ විෂාදය, එහෙම නැත්නම් ડિප්‍රෙෂන් වගේ දෙයක් පිළිබඳව ඔබට දිගු කාලීනව පවතින දුකක්, එහෙම නැත්නම් උනන්දු අඩුවීමක්, ඒ වගේම දෛනික ජීවිතයට බාධා කරන මේ යම් ආකාරයේ ගැටලුවක් තිබෙනවා නම් ඉතින් මේ සඳහා ඔබට ප්‍රතිකාර ලබා ගැනීමට පුළුවන්. ඉතින් අපි ඇත්තරම මේ විෂාදය කියන්නේ මොකක්ද කියලා බැලුවොත් විෂාදය කියන්නේ දින කිහිපයක් දුක් දුම්නස් සමග ගෙවන සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. සති දෙකකට වැඩිය දිගු කාලයක් පවතින දුක, බලාපොරොත්තු අඩුවීම, උනන්දුව හා සතුට අඩුවීම, ශක්තිය අඩුවීම සහ දෛනික ජීවිතයට බාධා ඇති කරන මානසික තත්ත්වයක්. ඉතින් විෂාදය සිතට පමණක් නොවේ මොළයට, ශරීරයට සහ පුද්ගලයාගේ පෞල් සමාජ රැකියා ජීවිත සියලු දෙයටම බලපාන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ විෂාදය වගේ, එහෙම නැත්නම් මේ ડિප්‍රෙෂන් එකක් වගේ දෙයක් අපිට මම හිතන්නේ ඉතාලේසියෙන් හඳුනා ගන්නට පුළුවන්. අපි ඉදිරියදා අපේ කටයුතු කරන්න මැලිභාවයක් අපිට තිබෙනවා නම්, එහෙම නැත්නම් ඒ පිළිබඳව ප්‍රියභාවයක් නැත්නම් අපේ ඒ මහන්සි ගතිය, ඒ වගේම කිසිම දෙයක් කිරීමට උනන්දුවක් නැති ගතිය තියෙනවා නම් ඉතින් ඒ පිළිබඳව අපේ අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. ඉතින් මෙහිදී මම ඔබට මතක් කරන්න කැමති මේ විෂාදය වෙන තමයි ડિප්‍රෙෂන් එක කියලා කියන්නේ මේක දුර්වලකමක් නෙමෙයි. ඉතින් මේක ප්‍රතිකාර කර හැකි සෞඛ්‍ය තත්ත්වයක්. ඉතින් ඒ නිසා මේ වගේ තත්ත්වයක් ඔබට තිබෙනවා නම් ඔබේ පවුලේ වෛද්‍යවරයා හෝ වෛද්‍යවරිය සමග මේ පිළිබඳව සාකච්ඡා කරන්න, කරලා ඒට සුදුසු ආකාරයෙන් ප්‍රතිකාර ලබා ගන්නට කියන මතක් කිරීමත් අද දවසේ කරන්න කැමතියි. විශේෂයෙන්ම මේ ඊයේ දවසේ දෙනු මානසික සුවතා දිනය මුල් කරගෙනයි මම ඒ අදහස් කීපය ඔබ සමග මේ ආකාරයෙන් බෙදා හදා ගත්තේ. හොඳයි, ඉතින් අපි අද දවසෙත් ඔබ සමග මේ හෝරාව ගත කරලා ඔබෙන් සමුගෙනට කාලය පැමිණ තිබෙන්නේ. ඉතින් අද විශේෂයෙන්ම බිනර පොහොය නිමිති කරගෙන ඔබ වෙත ගෙන සදහම් සිතුවිල්ල පවත්තු ලැබුවේ වෙනවත්තේ රතන ජෝති නායක ස්වාමීන් වහන්සේ විසින්. ඉතින් අපි උන්වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන්න කැමැති. ඒ වගේම වෙන්ද වගේම අද දවසෙත් පුවත් පසුවී පුරම් වෙතගෙනාව නිරෝධ කාරයවසම් සිතරැඳි ගීතයෙන් ඔබ පින වූයේ අප හිතවත් විජිත් කුමාර සෙනත්ත මහතා. ලංකාවේ සිට නොදුරුමානී විශේෂාංගය හරහා දුරකථනය නම් සමඟ සම්බන්ධ වුණා ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරි මහතා. ලබන සතියේ තවත් මෙවැනිම වැඩසටහනක් සමඟ ඔබ හමුවන බලාපොරොත්තුවත් පොරොන්දුවත් ඇතුව අදට ඔබෙන් සමුගෙන යන මම ඔබේ හිතවත් නයන් පෙරේරා. සිළු දිනාටම සුවදායක සතියකට ආසිරි. අයිබෝවන්.

අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. අදත් සුපුරුදු පරිදි දකුණු ඔස්ට්‍රේලියාවේ සිංහල විකාශන සේවය මගින් සාඩම්බරයෙන් ඔබේ ඉදිරිපත් කරන ඇඩ්ලේඩ් හි ඔබේ මහඬ ඇඩිලේඩ් ලක්හඬ ගුවන් නුදුලි වැඩසටහන තුළින බත්සමග පුරා හෝරාවක් ගත කිරීමටයි මේ සූදානම. රේඩියෝ ඇඩ්ලේඩ් 101.5 FM තරංග මාලාව ඔස්සේ හා අන්තර්ජාලයෙන් අප සමග සම්බන්ධ වී සිටින ඔබ සුළු දෙනාම ඉතාමත් ලෙඟතකමෙන් පිළිගන්නවා. ඉතින් අද ඔක්තෝම්බර් මාසේ 11 වෙනි ඉරුදින සුපුරුදු පරිදි වැඩසටහනත් සමග ඔබ එතන මම ඔබේ හිතවත් නයන් පෙරේරා. ඉතින් අදත් වෙනද වගේම ඔබට සුපුරුදු වැඩසටහන් මාලාවත් එක්කාසු කරගෙනයි මේ හෝරාව ගත කිරීමට සූදානම් වෙන්නේ. හොඳයි, එසේනම් රැඳී සිටින්න ඇඩිලේඩ් ලක්හඬ ගුවන් විදුලි වැඩසටහනත් සමග.

ඇඩිලේඩ් ලක්හඬ සතිපතා ඔබ වෙත තිළිණ කරන සදහම් සිතුවිලි මාලාවේ අද දවසේ සදහම් සිතුවිල්ල ඔබ වෙත ගෙනීමටයි මේ සූදානම. විශේෂයෙන්ම පසුගිය දාටේ දුන බිනර පොය නිමිති කරගෙන අද දවසේ ඔබ වෙත ගෙනෙන මෙම සදහම් සිතුවිල්ල පවත්වනු ලබන්නේ වෙනවත්තේ රතන ජෝති නායක ස්වාමින්වහන්සේ විසිනි.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත, අද බිනරපුර පසළොස්වක් පොහොය සුවිශේෂී කාරණාවක් සිද්ධ වෙච්ච දවසක්. අද කාන්තා සමාජයට පැවිදි වීමේ භාග්‍ය උදා වුණු පින්බර දවසාද. මහ ප්‍රජාපති ගෝතමිය ප්‍රධානව 500ක් රාජකීය කාන්තාවෝ රාජාභරණ ඉවත්කොට කසාවත් පොරවා පැවිද්ද ඉල්ලා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණියා. කාන්තා පැවිද්ද ප්‍රතික්ෂේප කළා බුදු හාමුදුරුවෝ. අනඳ හාමුදුරුවෝ ඊට මැදිහත් වුණා. උන්වහන්සේ පැවිදිවීමේ භාග්‍යය කාන්තා පක්ෂයටද ලබා දෙන්නට කටයුතු කළා. බුදුපියාණන් වහන්සේ වදාළේ, අෂ්ටගරු ධර්ම පිළිපදිනව නම් එයම කාන්තාවට පැවිදි මහණ උපසම්පදාව ලැබෙන බවයි. උපසම්පදාවෙන් සියවසක් ඉක්ම ගිය භික්ෂුණිය එදවසම උපසපන් වූ ස්වාමීන් වහන්සේට වන්දනා කළ යුතුයි. භික්ෂූන් නැති පෙදෙස්වල වස් වැසිය නොහැකි. අදමසක් පාසා මෙහෙණක විසින් භික්ෂු සංඝයාගෙන් පොහොය විචාල යුතුයි. අවවාද දීමට පැමිණීමද බලාපොරොත්තු වෙන්න ඕනේ. වස් අවසානයේ භික්ෂු භික්ෂුණී උභය සංඝයා ඉදිරියේ පවහරණය කළ යුතු වෙනවා. ගරු ඇවතකට පැමිණි මෙහෙණක විසින් උබතෝ සංඝයා කෙරෙහි අඩමසක් මානත් පිළිය යුතු වෙනවා. අවුරුද්දක් පුහුණු වෙමින් ශික්ෂා මානාවත්ව සිට පසුව උබතෝ සංඝයාගෙන් උපසම්පදාව ලැබිය යුතු වෙනවා. තවර කරුණකදී වුවද භික්ෂුවකට ආක්‍රෝෂ පරිභව නොකළ යුතුයි. මෙහෙණින් භික්ෂූන්ට අවවාද නොකළ යුතුයි. මෙහෙණින් වහන්සේට භික්ෂුවමයි අවවාද කළ යුතුයි. මේ කරුණු අට පිළිබඳව සෑම භික්ෂුණියක්ම අවධානය කළ යුතු වෙනවා. ඒ පැවිදි වීමේ භාග්‍ය ලැබදුන්නු මොහොතේ සිට දාස සංඛ්‍යාත, ලක්ෂ සංඛ්‍යාත, කෝටි සංඛ්‍යාත කාන්තා පිරිසකට සදා විමුක්තිය ලැබුණා. ඒ නිසා සම්බුදු සසුනත් බැබළුණා. නූතනේත් අපේ භික්ෂුණීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා අපිට දකින්ට ලැබෙනවා. ඒ කවුරුත් ශාසන මාමකත්වයෙන් කටයුතු කරන්න ඕනේ. අපේ ජීවිතයේ දෙලව ජය ගැනීමටයි අපි කාගෙත් අපේක්ෂාව. අදවන් පොහෝ දවසක හොඳින් හැම කෙනෙක්ම, කාන්තාවෝ, ගිහි පැවිදි හැම කෙනෙක්ම, භික්ෂු භික්ෂුණී සියල්ලෝ තුනුරුවන් කෙරේ පැහැදිමින්, ත්‍රිවිධ පින්කම්වල යෙදෙමින්, කුසල් දහම් වඩමින් මේ ජීවිතය ආලෝකමත් කරගන්නට අධිෂ්ඨාන ගන්න. ඔබට තෙරුවන් සරණයි.

0: පුවත් පසුවිතරම
1: බලශක්ති වෙළඳපොළ තුළ ශක්තිමත් රාජ්‍ය පංගුවක් පවත්වා ගනිමින් ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම රාජ්‍ය අපේක්ෂාව බවත් එය ඉටු කිරීමේදී පසුගිය දවසරක තුළ සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බවත් ජනාධිපති අමර කුමාර දිසානායක මහතා පවසනවා. මේ වන විට ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් සහ ජනතාවට බරක් නොවන බලශක්ති වෙළඳපළක් ගොඩනැගෙමින් තිබෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පසුගිය දා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් නව තෙල් ටැංකි ගබඩා පද්ධති දෙකක ඉදිකිරීම ආරම්භ කිරීම අවස්ථාවට එක්වෙමින් බලශක්ති ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ රාජ්‍ය ජාතික ඉලක්කයට සමගාමීව ගුවන් ඉන්ධන සැපයුම් ආරක්ෂාව තහවුරු කිරීම, සැපයුම් පිරිවැය අවම කිරීම සහ අනාගත ගුවන් ඉන්ධන ඉල්ලුම සඳහා අවශ්‍ය ධාරිතාව සැපයීම වෙනුවෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. එම උත්සව අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,
2: මේ පළවෙනිදා අපි ඩීසල් වැඩි කර යුතු තිබුණා. තෙල් සංස්ථාවේ දත්ත අනුව රුපියල් 80 සමාගම්වල දත්තවල ඊට වඩා වැඩි ප්‍රමාණයක වැඩි කළ යුතු තිබුණා. මේක පාලනය කරන නම් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මාස 3 සඳහා අපි ඉන්ධන සහනාධාරයක් වෙනුවෙන් රුපියල් බිලියන 41ක් වෙන් කරා. ඒ අනුව අපි මේ පළවෙනිද රුපියල් 80කින් ඩීසල් වැඩි කරන්න තිබුණා නම් අපි රුපියල් 10කින් වැඩි කරලා රුපියල් 70ක බර භාණ්ඩාගාරේ දරාගත්තා. අපි නිශ්චිත තැනක ඉන්නවා පිරිවැයට අනුව මිල ගලපන්න ඕන. තෙල් සංස්ථාව තෙල් ආනයනය කරලා අවසන් පෙට්‍රල් සෙඩ් එකට එනකොට තෙල් සඳහා කොච්චර පිරිවැයක් වෙනවද ඒ පිරිවැයට විකුණන්න ඕන. පිරිවැයට අඩුවෙන් දෙන්න ආණ්ඩු තීන්දුවක් ගන්නවා නම් ඒ ගැප් එක ආණ්ඩුව පුරවන්න ඕන. ඒක තමයි අපේ ප්‍රතිපත්ති. හැබැයි ඔයගොල්ලන්ගේ වගකීම තමයි පිරිවැයට අඩුවෙන් අපි කොහොමද දෙන්නේ. අන්න ඒදි වැදගත් තෙල් සංස්ථාව බැඳුණු තවත් ආර්ථික මෙවලම් ගණනාවක් තිබෙනවා. අපිට නැව්වලට තෙල් සැපෙයි. ඊළඟම ජෙට්ටේ වන් අපි ගුවන් යානා සඳහා ඉන්ධන සැපෙයි. මම හිතන මේ අවුරුද්දේ මේ වන විට ගුවන් යානා සඳහා ඉන්ධන සැපෙලා ඩොලර් මිලියන 384ක් උපයාගෙන තියෙන එක වැදගත් විශ්ව ව්‍යාපාරයක්. අලුත් එයාලයින් ගණනාවක් අද කටුනායක ගුවන් තොටුපළ කේන්ද්‍ර කරගෙන ඉන්න පටන් ගන්න තියෙනවා. මගින් මිලියන 10ක් ගුවන් තොටුපළ හරහා හැසිරීමට අපි අපේක්ෂා කරනවා. එහෙනම් ගුවන් යානා ප්‍රමාණය වැඩි වෙනවා. එතන ඉතාමත් හොඳ මාකට් එකක් ඇති. එහෙමනම් තවදුරටත් බවුසර් වලින් ගෙනියලා හරියන්නේ නැහැ. එහෙනම් දැන් අපිට නල පද්ධතියක් අවශ්‍යයි. ඒ නිසා අද ඒ නල පද්ධතිය සඳහා අපි මුල් ගල තිබලා තියෙනවා. මේක එතකොට අපි හිතන එහෙන් අපි උපයා ගන්න ආදාය අපිට පුළුවන් යම් ප්‍රමාණයකට පහළ ඉන්න අයට යම් ඉන්ධන සහනාධාරයක් ලබා දෙන්න. නමුත් අපිට එහෙම තෝරා බේරා ගැනීම සඳහා යාන්ත්‍රණයක් නැහැ. දැන් අපි ඩීසල් වලට ඉන්ධන සහනාධාරය ලබා දුන්නාම වැඩියෙන්ම ඉන්ධන පිච්චෙන්නේ ලොකුම වාහනේ. දැන් ලොකුම වාහනේ පාවිච්චි කරන කෙනාට වැඩිම සහනාධාරයක් හම්බ වෙනවා. සාධාරණනේ. පොදු ප්‍රවාහන සේවයට එකට පමණක් අපි සහනාධාරයක් ලබා දෙන්නේ කොහොමද? යාත්‍රා වලට ඒකට සඳහා පමණක් අපි සහනාධාරයක් ලබා දෙන්නේ කොහොමද? මේ මාස තුනේ මෙහෙම මේ යමු. නමුත් ඉදිරියේදී අපි කොහොමද කල්පනා කරනවා ආර්ථිකයේ වැදගත් අවස්ථා වලට ජනතාවට බරක් ඇති නොවන ආකාරයෙන් මේ ඉන්ධන සහනාධාරය ක්‍රමවත් කරන්න.
1: මේ අතර රජයේ විසින් පසුගිය දා ලබා දුන් ඉන්ධන සහනාධාරය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සීබී රත්නායක සහ සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා මෙලෙස අදහස් පළ කළා.
3: ඒ වෙලාවේ ජනතාවට කිව්වනේ බොරුවෙන් නැවෙන් බාන මිලට දෙනවා කියලා. දැන් නැවෙන් බාන මිලටද මේ දෙන්නේ? ඉන්ධන විතරක් නෙවෙයි, අද ආර්ථික උද්දමනය 8.7යි. මහා බැංකුවේ අධිපති කියනවා මේක ඊට පල්ලෙහාට දාන්න බෑ කියලා. ඒකෝ අනාගතේ අපි මොකද්ද කරන්න යන්නේ කියන එක නිකන් හිතලා බලන්න.
4: එහෙමනම් අපිට පේන තියෙන්නේ දැන් මේ රුපියල් මිලියන 4100 කැබිනට් එකේ අනුමත කරපු මේ සහනය ගියේ ඉන්දියානු සමාගම් වලටයි චීන සමාගම් වලටයි තමයි ගියේ. මොකද සහනය සාමාන්‍ය මහජනතාවට ආවෙ නෑනේ. සහනයක් දෙනවා කියලා කියන්නේ මිනිහ මිල අඩු වෙන්න ඕනේ. සහන දෙනවායි කියලා මිල වැඩි වෙන්න විදියක් නෑනේ. මේ අලුත් සිස්ටම් එක මං හිතන්නේ මේ ආණ්ඩුව හොයාගත්තේ ඒක. මාස 3කට කලින් ගත්ත ස්ටොක් එකේ තමයි මේ වැඩි කරේ. ඒකට එහෙම වැඩි කරන්න අවශ්‍යතාවයක් තියෙනවද? දැනට 150ක බදු එකතු කරනවා ඩීසල් වලින් උයි පෙට්‍රල් වලින් උයි ගොඩ බාන මිලෙන්. හරි ඒ 150 බදු අයින් කරන්න. එතකොට ජනතාවට සහනයක් ලබා ගන්න පුළුවන්. දැන් ඒ බද්ද අයින් කරා නම් ආණ්ඩුවට මේ රුපියල් මිලියන 4100ක් මේ කැබිනට් එකේ වෙන් කරන්න ඕනේ නැහැ සහන දෙන්න.
1: මේ පස්සේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා මාස 8ක කාලය තුල ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 4072.1ක් වැය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මහ බැංකුව නිකුත් කළ වාර්තාවකට අනුව එය 2025 වසරේ එම කාලයට සාපේක්ෂව 61.6ක වැඩිවීමක්. පසුගිය 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා කාලයේ ඉන්ධන ආනයනය සඳහා වැය වී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2526.6ක් වනවා. ඒ අනුව මහ බැංකු දත්ත මත ගණනය කිරීමේදී මේ වසරේම කාලයේ ඉන්ධන ආනයන වියදම් පසුගිය වසරට වඩා ඇමරිකානු ඩොලර් මිලියන 1551.5කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අතර 2026 අගෝස්තු මාසයේ පමණක් ඉන්ධන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 450.6ක් වැය වී ඇති අතර එය 2025 අගෝස්තු මාසයට සාපේක්ෂව 76.5ක වැඩිවීමක්. 2027 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කිටුම්පත දෙවන බර කියවීම හෙවත් අය අයවැය කතාව ලබන නොවැම්බර් 12 වෙනිදා සිදු කිරීමටත් නොවැම්බර් 13 වෙනිදා සිට දෙසැම්බර් 14 වෙනිදා දක්වා අයවැය විවාදයේ පැවැත්වීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේදී තීරණ වී තිබෙනවා. කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේදී මෙම අනුමැතිය හිමි වූ බවයි වාර්තා වන්නේ. එය අනුව විසර්ජන පළාත් කෙටුම් පත පළමුවර කියවීම සඳහා ඔක්තෝබර් 7 වෙනිදා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එමෙත්ම මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 12 වන බ්‍රහස්පතින්දා අයවැය කතාව හෙවත් අයවැය දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේදී සිදු කෙරෙනවා. අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මාස 13 වෙනිදා සිට නොවැම්බර් මාස 20 වෙනිදා දක්වා දින 7ක් පැවැත්වීමට නියමිතයි. දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 20 වෙනිදා පසුර 6ට පැවැත්වීමට තීරණය කර තිබෙනවා. අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මාස 21 වෙනිදා සිට දෙසැම්බර් මාස 14 වෙනිදා දක්වා දින 14ක් ඉන්පසු පැවැත්වෙනවා. අයවැය දෙවන වර කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් මාස 14 වෙනිදා පසුර 6ට පැවැත්වීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර එළඹී කාර්ය මණ්ඩල මට්ටමේ එකගතාව සඳහා විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවීම ප්‍රධාන කොන්දේසි දෙකක් මත තීරණය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ඒ අනුව මුදල් අමාත්‍යවරයා විසින් අරමුදලේ වැටස්තහන් පරාමිතීන්ට අනුකූලව 2027 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම

0: තේ හත්වන වාරිකේල්ස ඇමරිකානු ඩොලර් මිලියන 245ක පමණ මූල්‍ය පහසුමක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවනවා. ශ්‍රී ලංකා රාජ්‍ය තීන්දුව తీරණ ගනු ලබන්නේ රටේ ස්වයංභාවය සහ අනන්‍යතාවය සුරකිමින් බවත් ඕනෑම මානුෂීය අවශ්‍යතාවයකදී සුදුසු පරිදි මැදිහත් වීමට රාජ්‍ය සූදානම් බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ මුහුදු සීමා වාසන්නේ නවතා ඇති ඉරාන් නෞකා සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරමින් පසුගියදා පැවති උත්සවයක් අතරතුර අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා වාසන ජාත්‍යන්තර මුදේ නෞකා 47ක් පමණ නවතා ඇති අතර ඒවා මෑතකදී පැමිණේවා නොව දීර්ඝ කාලයක සිට අදාළ ජාත්‍යන්තර මුහුදු සීමාවේ පවතින නෞකා බවද අමාත්‍යවරයා කියා සිටියා. එමෙන්ම අදාළ නෞකාවලට ආහාර හෝ ජලය සැපීම වළක්වන ලෙස ඇමරිකාව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බවට පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ශ්‍රී ලංකා රාජ්‍යයට එවැනි කිසිදු බලපෑමක් මැදිහත් වීමක් හෝ දැනුම් දීමක් සිදු කර නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.
1: මෑතකදී ආන්දෝලනයකට ඇති වෙලා තියෙනවා අපේ රට ආශ්‍රිතව නැව් මේ වෙනකොට ආසන්න වශයෙන් නැව් 47කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මුහුදු සැතැම්බර් 12 සීමාවෙන් ඔබෙන් තමයි ඒ නැව් 47ම තියෙන්නේ. නැව් 47ෙන් නැව් 19ක වගේ ප්‍රමාණයක් ඉරාන නැව් ප්‍රමාණයක් තියෙනවා. ඉරාන නැව් අද ඊයේ නෙමෙයි දැන් ගොඩක් කලින් ඉඳලා ওই මුහුදු සීමාවේ තියෙනවා. ඒ නැව් වලට ආහාර හෝ ජලය සපයන්න ඇමරිකාවේ පා කිව්වා කියලා කතාවක් යනවා. අප්‍රිකාව අපිට බලපෑම් කරා කියලා. එහෙම එකක් කොහෙත්ම නැහැ. කිසිදු ආකාරයකින් ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ අපේ ආණ්ඩුවට එහෙම දැනුම් දීමක් හෝ මැදිහත් වීමක් හෝ බලපෑමක් කරලත් නැහැ. එහෙම දැනුම් දීමක් කරලත් නැහැ. ඒ නිසා එහෙම එකක් නැහැ. ලොකුවට ප්‍රවෘත්ති හදනවා මේ දවස්වල බලපෑමට අහුවෙලා මේක රටේ ස්ථාවරත්වේ නැහැ කියලා සම්පූර්ණ වැරදි අදහසක්. එහෙම කිසිදු බලපෑමක් ඇති වෙලත් නැහැ. බලපෑමකට ලංකාව යට වෙන්නෙත් නැහැ. අපේ ස්වාධීනත්වය, අපේ අනන්‍යතාවය, අපේ ඒ රටේ තියෙන ස්වෛරත්වය ආරක්ෂා කරමින් තමයි අපි සියලුම තීන්දුව తీරන ගන්න. ඒ වගේම ඔබ දන්නවා මානුෂීය හේතුන් මත අවශ්‍යතාවයක් ඇති වුණොත් ඒ අපි අවශ්‍ය කරන මැදිහත් වීම කරනවා.
0: අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩවත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිර දඬුවමේ ඉදිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභිහාචනාධිකරණය පසුගියදා නියෝග කළා. අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරින්ට නිකුත් කර තිබූ ඥානසාර හිමියන්ව බඳනාගාර නිලධාරීන් විසින් අභිහාචනාධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මණ්ඩල ඥානසාර හිමියන්ට පනවන දඬුවමේ ඉදිරි කාලයේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බඳනාගාර කොමසාරිස් ජෙනරාල් ප්‍රයාවිත නියෝග කළා. අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්දු නිකුත් කර සිටි ඥානසාර හිමියන් පසුගියදා ගාල්ල පිටිකල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක වැඩ සිටියේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. ජන අරගල ව්‍යාපාරයේ විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් අතරතුරදී අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 6 දෙනා අපමත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියම කළා. උපත්මන් ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට සහ සීග්‍රයෙන් ඉහළ යන ජීවන වියදමට එරෙහිව පසුගියදා පැවති විරෝධතා පාගමනක් අතරතුර ඔවුන් අත්අඩංගුවට පත් වුණා. ජන අරගල ව්‍යාපාරයේ විසින් සංවිධානය කර තිබූ එම විරෝධතාවයේ අතරතුර අදහස් දක්වූ වසන්ත බුදලිගේ මහතා
2: ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බලයට එනකොට ගැහුවා ලොකු පොතක්. පොතේ නම තමයි ලස්සන ජීවිතයක් පොහොසත් රටක්. දැන් රටේ ජනතාව බලන් හිටියා අර තටි පොතේ ගහලා තිබුණු වගන්ති එකෙන් එක එකින් එක එකින් එක වෙනකල් බලන් හිටියා නේ තාම නෑ. අවුරුදු දෙකයි බදු ප්‍රතිපත්තියමයි, අවුරුදු දෙකයි ආර්ථික ප්‍රතිපත්තියමයි, අවුරුදු දෙකයි දල්ලිගේ ඔඩොක්කුවේමයි. ප්‍රතිපත්ති ප්‍රකාශය නම් තිබුණේ ආහාරවලට බදු ගහන එක ලැජ්ජයි ඒ නිසා අයින් කරනවා කිය. ඉගෙන ගන්න දරුවන්ගේ පොත්වලට බදු ගහන එක ලැජ්ජයි ඒ නිසා අයින් කරනවා කියලා. අපි දැන් අනුරදිසා නායක මහත්තයාගේ කතා ටික නැවත රිවයින් කරලා ඇහුවම අපිට ලැජ්ජයි, අපිට ලැජ්ජයි, අපිට ලැජ්ජයි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි මේක රජයේ මැදිහත් වෙලා පිලිසකර කරගෙන මොනව හරි ව්‍යාපෘතියකට ආයෝජනය කරන්න. අපේ ජනාධිපති මොකෝ කියන්නේ? මෙහෙන් එහාට දෙකක් තියෙනවෙ නෙවෙයි වයිලා. අරන් ගන්නවයි වයිලා. විපක්ෂයට මේ ප්‍රශ්න වල උත්තර නැහැ. ආණ්ඩුවත් එකයි උනුත් එකයි. උන් දෙකොල්ලම
0: ප්‍රශ්නගත එයාම්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එවක මුදල් අමාත්‍ය ශ්‍රීකම් ලෙස කටයුතු කළ ආචාර්ය පීබී ජයසුන්දර මහතාකින් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. නිකවැරටිය තුබුල්ල ප්‍රදේශයේ පීටී මහතාගේ නිවසේදී පැය 4කට අසන්න කාලයක් මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. එයාම්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන් සිදු කරන විමර්ශනය අවසන් අධ්‍යයනයේ ප්‍රකාශ සටහන් කර ගැනීමක් ලෙස මෙය සිදු කර ඇති බව වාර්තා වනවා.
3: ඉතින් මේ කරුණ තමයි ගෙවුණු සතියේ දාලබ වාර්තා කරන්නට තිබෙන්නේ. ඇඩිලෙඩ් ලකඩින් ලබන සතියේ තමුණ බලාපොරොත්තුෙන් අදට සමගතවා මම නිරෝධකාරයව සම් කොළඹ සිට.
4: අසහිතරම

0: අවද මේ සූදානම් වෙන්නේ මේ සතිය සඳහා සිතරඳි ගීතය ඔබ සමග බෙදාදා ගැනීමටයි. ඉතින් වෙන්ද වගේම අද දවසෙත් අපහිතවත් විජිත් කුමාර සේනත් මහතා සූදානමෙන් සිටින්නේ මේ සතියේ ඔහු තෝරාගත් සිතරඳි ගීතය අප සමග මේ ආකාරයෙන් බෙදාදා ගැනීමටයි.
1: නයන් නිතර නැසෙන ගීතයක් අද තෝරා ගැනීම. ගීතය රචනා කරේ KDK ධර්මවර්ධන, සංගීතවත් කළේ ස්ටැන්ලි පීරිස්, ගායනය කළේ මිල්ටන් මල්ලවආරච්චි.

0: රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසිවිටක මේ ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ.
1: රට කරන්න මට බාර දෙන්න.
2: නොදුටු මානය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්හඬ ගුවන්විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම්ගනේ ලංකාවේ සිට සතිපතා අප සමග දුරකථනය සම්බන්ධව ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරිය මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. අය බඳුමින්ද? දුමින්ද, ඇත්තටම පහුගිය සතියේ අධිකරණය පැත්ත බැලුවොත් මං හිතන්නේ බොහෝ දේවල් සිදු වුණ සතියක් හැටියට අපිට දකින්න ලැබුණා. මොනවද අධිකරණයෙන් අපිට ඇත්තටම දකින්න තියෙන විශේෂ තොරතුරු?
4: ප්‍රධාන වශයෙන්ම නයන් ප්‍රධාන මාතෘකාව වුණේ පූජ්‍ය ගලවඩත්තේ ඥානකාර හාමුදුරුවන්ව ගිහි ඇඳුමින් ඇඳවීම සම්බන්ධයෙන් තමයි ප්‍රධාන මාතෘකාව වුණේ. කොහොම වුණත් බන්ධනාගාර නීති අනුව තමයි එය සිදු කර තිබෙන්නේ. කොහොම වුණත් මේ කාරණාව බෞද්ධයින්ට විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාට ටිකක් කනස්සල්ලට හේතු වුණු කාරණාවක් බවට පත් වුණා. ඒ අවසානයේදී තයිනිකායක මහානායක මහින්පන් වහන්සේලා ජනාධිපතිට ලිපියක් ඉදිරිපත් කරා කනගාටුවට ප්‍රකාශිතපත් කළා. ඒ වගේම ජනාධිපතිතුමා මහානායක හාමුදුරුවන්ගේ නියෝජිතයින්ට විශේෂ සාකච්ඡාවකුත් ලබා දීමක් සිදු කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් තත්ත්වය පිළිබඳව කුමන ආකාරයකට කටයුතු කරයිද කළ යුතුද කියන කාරණාව පිළිබඳ හොයලා බලන්න. කොහොම වුණත් නයන් විශේෂයෙන්ම බන්ධනාගාර නීතියට අනුව තිබෙන්නේ බරපතල වැඩ සහිතව හිරදනුවමකට කෙනෙක් නියම වෙලා තිබෙනවා නම් ඔහුට බන්ධනාගාරයෙන් ලබා දෙන ඇඳුම ඇඳීමට කළ යුතුයි කියන කාරණාව තමයි. හැබැයි ලිහිල් හිරදනුවමකට යම් ආකාරයකදී භික්ෂුන් වහන්සේ නමක් නම් ඔහුට උන්වහන්සේට සිවුර දරා සිටීමට හැකියාවක් තියෙනවා. ඉතින් බන්ධනාගාර දැනට පවතින නීතියට අනුව තමයි බන්ධනාගාර නිලධාරීන් මෙම කටයුත්ත සිද්ධ කරලා තියෙන්නේ. ඒ වගේම ප්‍රධාන වශයෙන් මේ වන විට එවැනි කිරදඬුවම් ලැබපු භික්ෂුන් වහන්සේලා 63 නමක් බන්ධනාගාරය තුල සිටින බව තමයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් සඳහන් කරන්නේ. ඉතින් ඒ 63 දෙනාම බන්ධනාගාරයේ සුදුසු ඇඳුම් තමයි ඇඳගෙන ඉනීමට කටයුතු කළ තියෙන්නේ. කොහොම වුණත් මේ තත්ත්වය සලකා බලා සුදුසු පියවරක් ගැනීමට අර තයිනිකායක විෂුන් වහන්සේලා සමග හමු වෙච්ච වෙලාවේදී ජනාධිපතිවරයා විසින් සඳහන් කරා හාමුදුරනේ මේ කටයුත්ත තනි පුජ්‍යලයකට නීතිය පවතින නීතිය වෙනස් කරන්නට බැහැ. එහෙම කරොත් ඒක මගේ නීතියක් බවට පත් වෙනවා. ඉතින් මගේ නීති මම නීති හදන්න නෙවෙයි ඉන්නේ. ඒ අනුව ඒක කරන්නට බෑ. හැබැයි මේ தත්ත්වය සලකලා බලලා ඉදිරියේදී ගත යුතු සුදුසු ක්‍රියාමාර්ග යම් ආකාරයකදී ජම්පරය අඳනවද, එහෙම නැත්නම් වෙනත් ඇඳුමක් අඳනවද, එහෙම නැත්නම් වෙනත් නඩුපත්තු යුක්තකදී පිටතට රැගෙනීමේදී පැරණි දරාගෙන හිටපු සීවරය ඇඳීමට ඉඩ දෙනවද කියලා ඔන්න ඔය කාරණා පිළිබඳව පුළුල්ව සලකලා බලලා විශේෂයෙන්ම බන්ධනාගාර ආඥාපනතේ නීති රෙගුලාසිය ආඥාපනතේ තියෙන නිත්‍ය නියෝග මේ කාලානුරූපීව සමාලෝචනය කිරීමට සහ වර්තමානයේට ගැලපෙන ආගමික සංස්කෘතික නීතිමය පරිපාලන කියන මේ ප්‍රායෝගික අවශ්‍යතාවයන්ට අනුකූල වන පරිදි ඒක යාවත්කාලීන දැනට පවතින රෙගුලාසි යාවත්කාලීන කිරීමට අවශ්‍ය සැලකිල්ලට අරගෙන විශේෂයෙන්ම කමිටුවක් නම් කරනු ලැබුවා. 5 දෙනෙක්ගෙන් යුක්ත කමිටුවක් ජනාධිපතිවරයා නම් කරනු ලැබුවා. ඒ වගේම මේ කමිටුවට කාලයක් ලබා දීලා තිබුණා සති දෙකක් ඇතුළත මේ සලකල බලලා සුදුසු නිර්දේශ ඉදිරිපත් කරන්න. ඉතින් එතනදී බුද්ධ ශාසන සහ ආගමික කටු සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියවන්ති තීරි රාජ්‍ය පරිපාලන පළාත් සභා පාලන ආයතනයේ ප්‍රධාන අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරි ජෙනරාල් RMG සේනාරත්න, බන්ධනාගාර කොමසාරි AC ගජනායක කියන 5 දෙනෙක්ගෙන් යුක්ත කමිටුවක් තමයි මේ සඳහා නිර්දේශ ඉදිරිපත් කරන්නට කටයුතු කළා තියෙන්නේ. ඒ අනුව ඉදිරියේදී යම් යම් ආකාරයකදී සංශෝධන සිදුවිය හැකි බව තමයි වාර්තා වෙන්නේ. ඊළඟ ප්‍රධාන අධිකරණ කටයුතු උනේ නයන් හිටපු ජනාධිපති ආරයා ශිරන්ති රාජපක්ෂ මහත්මියව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්තා. ඒ වගේම ඒ කොළඹ රිජ්ජ ළමා රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක් ලබා දෙන්න ජාතික ත්‍රිකිරණ බැංකුවෙන් රුපියල් මිලියන 10ක් අරගෙන රජයේ මුදල් අරගෙන සිරිලිය ගිණුමේ සිරිලිය සවිය අදනමට අරගෙන ඒක අවභාවිතා කිරීම තමයි අයට එල්ල වෙලා තියෙන චෝදනාව බවට පත් වෙලා තියෙන්නේ. කොහොම වුණත් මේ චෝදනාවට අත්අඩංගුවට ගත්තට පස්සේ මේ 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමක් සිදු කළා. කොමන ශිරන්දි රාජපක්ෂ මහත්මිය මේ අත්අඩංගුවට ගැනීමට ඉස්සෙල්ලා සිංගප්පූරුවේ රෝහලට ගිහිල්ලා අක්ෂි සැත්කමක් කරගෙන තිබුණා. ඊට පස්සේ නැවතත් වන්දනාගාරයෙන් අධිකරණයට අනුව කොළඹ පෞද්ගලික රෝහලට ඇයව ඉදිරිපත් කිරීමට නියමිත වෙලා තිබුණා. කොහොම වුණත් වන්දනාගාරය පෞද්ගලික රෝහලට ඉදිරිපත් කරේ නැහැ. ඇයව ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කරලා ඒ ප්‍රතිකාර අවශ්‍ය ලබා දීලා නැවත වන්දනාගාරයේ හරහා ගෙනහිලා තියෙනවා. ඒ වගේම මේ ජාතික ත්‍රිවිධ බැංකුවේ සභාපතිවරයාටත් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට අරගෙන ඔහුව ලක්ෂ 100ක ශරීර අපමත දෙකක් මත නිදහස් කිරීමක් සිදු කළා තියෙනවා. ඒ වගේම ශිෂ් ගනුදෙනුවට අදාළව බන්ධනාගාර ගත වෙලා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ජානකී සොයිසා ශ්‍රීවර්ධන කියන දෙදෙනා ලබන 16 වෙනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කළා තියෙනවා.
3: දුමින්ද, ඒ වගේම අනිකුත් කාරණා හැටියට අපිට මොනවද දැනගන්න තිබෙන්නේ?
4: කාරණා කීපයක් සඳහන් කරත හැකි. විශේෂයෙන්ම සබරගම, ඔබට මතක ඇති සබරගම විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ දෙක වසරේ නවක වදයට ලක් වෙලා ඒ පීඩනය දරගන්න බැරුව සියදී නසාගෙන නියෑමට ලක් වෙලා තිබුණා. ඉතින් මේ නවකවාදයේ බලපෑම නිසා කොහොම වුණත් ඒ සිද්ධියට සම්බන්ධ එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් 11 දෙනෙක් විශ්වවිද්‍යාලයෙන් නිරපා හැරීමටත් තවත් 3 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමටත් එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය විසින් මේ සතියේදී තීන්දු කිරීමක් සිදු කරනු ලැබුවා. ඒ වගේම ග්‍රාම නිලධාරීන් 1540කට නව පත්වීම් ලබා දීම ජනාධිපතිරය අතින් සිදු කරනු ලැබුවා. ඒ වගේම විවිධ චෝදනා 50ක් සමග කථානායක ජගත් වික්‍රමරත්න මහත්මයාට එරෙහිව විපක්ෂයෙන් නැවත විශ්වාස භංගයක් ගේන්න කටයුතු කරලා තියෙනවා. ඒ විශ්වාස භංගය පාර්ලිමේන්තු මහලේකම් වරියට මේ වන විට ලබා දීමක් සිදු කරලා තියෙනවා. ඒ වගේම නයින් එක සුබදායක පුවතක් තමයි IMF 7 වෙනි සමාලෝචනය කාර්ය මණ්ඩල එකඟතාවය මේ වන විට ලැබිලා තියෙනවා. ඒ අනුව ඉදිරියේදී ඇමරිකානු ඩොලර් මිලියන 345ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබෙනවා. ඒ වගේම පහුගිය දින කීපයේ ඉන්ධන වල යම් යම් ආකාරයකදී හිඟතාවයක් දක්නට ලැබුණා. විශේෂයෙන්ම දුර පළාත්වල ඉන්ධන පෝලිම් කීපයක් දක්නට ලැබුණා. විශේෂයෙන්ම මේ ඉන්ධන මිල වැඩිවීමත් සමගම අර පෞද්ගලික සමාගම් ඉන්ධන බෙදා හැරීම පොඩ්ඩක් ප්‍රතික්ෂේප කිරීමක් සිදු කරනු ලැබුවා. ඔවුන්ට මොකද ලබා දෙන රුපියල් 70ක ඉන්ධන සහනාධාරයේ ඩීසල් සඳහා ලබා දෙන ඒක මදි කියන කාරණාව සහ ඒ වගේම මේ පෙට්‍රල් වලට සහනාධාරය ලබා නොදීම කියන කාරණාව මත පෞද්ගලික ආයතන සයිනොපෙක් ඒ වගේම IOC වගේ ස්ටේට් වල ඉන්ධන හිඟයක් තිබුණා. මේ වන විට ඒක කොළඹ ආශ්‍රිතව නම් තිබුණේ නැහැ. මේ හිඟය යම් ආකාරයකදී සමනයකට පත් වෙලා තිබුණා. මේ වන විට යම් ආකාරයකදී යාවත් කාලීන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා නයි.
3: දුමින්ද, තම සමග සම්බන්ධ ලංකාවේ තොරතුරු බෙදා ගැනීම පොදු බොහොම පිසුතුන්ට වෙනවා. ඉතින් නැවත ලබන සතිය හැමෝම ආයිබෝන්.

අප දැන් සූදානම් වෙන්නේ ලබන සතිය සඳහා ඇඩිලෙඩ් පුරවරේ කාලගුණ වාර්තාව ඔබේ සමග බෙදා හදා ගැනීමටයි. ඉතින් හෙට දවසේ නම් ඔක්තෝබර් මාසයේ 12 වෙනි සඳුදා උපරිම උෂ්ණත්වය 19යි, අඟහරුවාදා 19යි, බදාදා 20යි, බ්‍රහස්පතින්දා 22යි, සිකුරාදා 24යි, ලබන සතියන්තයේ සෙනසුරාදා නැවතත් උපරිම උෂ්ණත්වය 27ක් හැටියටත්, සතියන්තයේ සෙනස ඉරිදා දිනේ උපරිම උෂ්ණත්වය 29ක් හැටියටත් සඳහන් කර තිබෙනවා. ඉතින් සාරාංශයක් වශයෙන් ගත්තොත් ලබන සතිය වර්ෂාව රහිත සතියක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම මම හිතන්නේ අපි සඳහන් කළා ගිය සතියේ ඔබ සමග අපේ වැඩසටහන ඔබට සුපුරුදු වැඩසටහන බෙදාගැනීමට නොහැකි වුණා නොඇලැක්කේ හේතුවක් නිසා. ඉතින් මේ සතියේ ඔබට සුපුරුදු වැඩසටහන් මාලාවත් එක්ක අපිට ඔබ හමුවට එන්නට පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ වගේම ඔබත් සමග ඔබට මතක් කරන්න කැමති තවත් කරුණක් තමයි ඊයේ දවස, ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ 10 වෙනිදා ඔස්ට්‍රේලියාවේ විශේෂයෙන්ම මානසික සුවතා, එහෙම නැත්නම් මෙන්ටල් හෙල්ත් ඩේ එක හැටියට සඳහන් වෙනවා. ඉතින් මම හිතන්නේ ඉතින් ඒක අපි බොහෝ සියලු දෙනාටම ඉතාමත් වැදගත්. අපි බොහෝ විට මේ අපේ ශරීරයේ සුවතාවය පිළිබඳව අපි අවධානය යොමු කළත් අපේ මානසික සුවතාවය පිළිබඳව අපිට අපේ අවධානය යොමු වීම බොහෝ විට අඩු වෙනවා. ඉතින් මම ඔබත් සමග බෙදා හදා ගන්නට හිතුවා විශේෂයෙන්ම මේ විෂාදය, එහෙම නැත්නම් ડિප්‍රෙෂන් වගේ දෙයක් පිළිබඳව ඔබට දිගු කාලීනව පවතින දුකක්, එහෙම නැත්නම් උනන්දු අඩු වීමක්, ඒ වගේම දෛනික ජීවිතයට බාධා කරන මේ යම් ආකාරයේ ගැටලුවක් තිබෙනවා නම් ඉතින් මේ සඳහා ඔබට ප්‍රතිකාර ලබා ගැනීමට පුළුවන්. ඉතින් අපි ඇත්තරම මේ විෂාදය කියන්නේ මොකක්ද කියලා බැලුවොත් විෂාදය කියන්නේ දින කිහිපයක් දුක් දුම්නස් සමග ගෙවන සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. සති දෙකකට වැඩිය දිගු කාලයක් පවතින දුක, බලාපොරොත්තු අඩුවීම, උනන්දුව හා සතුට අඩුවීම, ශක්තිය අඩුවීම සහ දෛනික ජීවිතයට බාධා ඇති කරන මානසික තත්ත්වයක්. ඉතින් විෂාදය සිතට පමණක් නොවේ මොළයට, ශරීරයට සහ පුද්ගලයාගේ පවුල් සමාජ රැකියා ජීවිත සියලු දෙයටම බලපාන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ විෂාදය වගේ, එහෙම නැත්නම් මේ ડિප්‍රෙෂන් එකක් වගේ දෙයක් අපිට මම හිතන්නේ ඉතාලේසියෙන් හඳුනා ගන්නට පුළුවන්. අපි ඉදිරියදා අපේ කටයුතු කරන්නට මැලිභාවයක් අපිට තිබෙනවා නම්, එහෙම නැත්නම් ඒ පිළිබඳව ප්‍රියභාවයක් නැත්නම් අපේ ඒ මහන්සි ගතිය, ඒ වගේම කිසිම දෙයක් කිරීමට උනන්දුවක් නැති ගතිය තියෙනවා නම් ඉතින් ඒ පිළිබඳව අපේ අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. ඉතින් මෙහිදී මම ඔබට මතක් කරන්න කැමති මේ විෂාදය වෙන තමයි ડિප්‍රෙෂන් එක කියලා කියන්නේ මේක දුර්වලකමක් නෙමෙයි. ඉතින් මේක ප්‍රතිකාර කර හැකි සෞඛ්‍ය තත්ත්වයක්. ඉතින් ඒ නිසා මේ වගේ තත්ත්වයක් ඔබටත් තිබෙනවා නම් ඔබේ පවුලේ වෛද්‍යවරයා හෝ වෛද්‍යවරිය සමග මේ පිළිබඳව සාකච්ඡා කරන්න, කරලා ඒට සුදුසු ආකාරයෙන් ප්‍රතිකාර ලබා ගන්නට කියන මතක් කිරීමත් අද දවසේ කරන්න කැමති. විශේෂයෙන්ම මේ ඊයේ දවසේ දෙදුණු මානසික සුවතා දිනය මුල් කරගෙනයි මම ඒ අදහස් කීපය ඔබ සමග මේ ආකාරයෙන් බෙදා හදා ගත්තේ. හොඳයි, ඉතින් අපි අද දවසෙත් ඔබ සමග මේ හෝරාව ගත කරලා ඔබෙන් සමුගෙන යන්නට කාලය පැමිණ තිබෙන්නේ. ඉතින් අද විශේෂයෙන්ම බිනර පොහොය නිමිති කරගෙන ඔබ වෙත ගෙන සදහම් සිතුවිල්ල පවත්තු ලැබුවේ වෙනවත්තේ රතන ජෝති නායක ස්වාමීන් වහන්සේ විසින්. ඉතින් අපි උන්වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන්නට කැමැති. ඒ වගේම වෙන්ද වගේම අද දවසෙත් පුවත් පසුවී පරම් වෙතගෙනාව නිරෝධ කාරයවසම් සිතරැඳි ගීතයෙන් ඔබ පිනවූයේ අප හිතවත් විජිත් කුමාර සේනත්ත මහතා. ලංකාවේ සිට නොදුරුමානය විශේෂාන්ගේ හරහා දුරකථනය අප සමඟ සම්බන්ධනා ප්‍රවිණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරි මහතා. ලබන සතියේ තවත් මෙවැනිම වැඩසටහනක් සමඟ ඔබ හමුවන බලාපොරොත්තුවත් පොරොන්දුවත් ඇතුව අදට ඔබෙන් සමුගෙන යන මම ඔබේ හිතවත් නයන් පෙරේරා. සිළු දෙනාටම සුවදායක සතියකට ආසිරි. අයිබෝවන්.